0: 대령 대타게
1: 고에 나가 푸롱오 아티카레리 나 아 에호마 아 캬모히오이 코토 아 코하우테나 모테네와 아라 에웨헤아투네 아하우 아 코모투오 모테네 위키 오티라 모테네 아타 아 에호키 아나우 키테 코 에호키 와우이 아투 아나우 키테 카잉아 아 Mā hauturu koutou hei manaaki tai noa asu ki te ono karaka I tēnei ata. Ka hoki mai au anō a te rauiki. Hoi anō, ko tāku he mihi nui ana kia koutou katoa. Mō tā koutou tautoko mai I ahau I rato I taku hōtake I tēnei wiki. Atu I tēnei hōma, kia pai tā koutou rā mahi I tēnei rā, kia pai te rā. Kia pai te mutunga wiki hoki, kia pai te oki oki. Ai, ka kite anō I a koutou, ka tūtaki anō I a koutou. Hei, tērā wiki, nō reira. Ko ngā mihi o te ata, kia koutou katoa. Nō reira, tēnā koutou. Mauri ora, kia koutou katoa.